සන සුවෙල්ලා අවධකට ඇදනෙසර නාරී මනකොට මිලිකාට ස්වාරීරහාව එහවසන් සාර්විකාසන්සීම හැතරි ඔබ්‍රහම ගියන්නේ ජෙසජගයි පියාව එහෙරස්ස කත් කතාතිනි ජානී ජාකෝවායි සොයි විහාජෝ හරි ගොරතේ.